ආයුබෝවන්. ලංකන් ෆියෂන් හිත්තවත් සංස්කරණයකට සාදරයෙන් මම ඔබ සැමම පිළිගන්නවා. මම පෑම් රාජපක්ස. ඉදි ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාව ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීතය බයිලා සහ අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඉදින අදත් වෙනද වගේම විවේකීව ඔබ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද මේ සංගීත රසංගය වෙනද වගේම අදත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. මේ දවස්වල මම දැකලා තියෙනවා විජේරත්න වරකාගොඩ සමාජ මීඩියාවල ගොඩාක් එයා ගැන කතා කරනවා. විජේරත්න වරකාගොඩ කියන්නේ අපේ බොහොම වටිනාම කලාකරුවෙක් ලංකාවේ ඉන්න. මතන්නේ රංගහල දැන් නැත අඩ අඳුරේ තමයි එයාගේ මතකම තියෙන සින්දුව. මේ එයාගේම මුවින් රංග විජේරත්න වරකාගොඩ.

0: Alive 90.5.
1: Lung Confusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: Welcome back to Lung Confusion. Mama Pam Rajapaksa. Api Vijay Ratnawarka godake rangahala denna tada andure meeta kalin ehwa. Podda Vijay Ratnawarka gana kiyenawa nan. 933 November 21 wenida Kurunegala ipadila thiyenne. Rajakaruna Navaratna Atapattu Mudiyanselage Vijayaratna Banda Warakagoda. Etagoda Vijayaratna Warakagoda ge thaatta ipadila thiyenne Warakagoda kiyana gamaka Harispattuwe Noora disave. Thaatta Madduwa Bandara පොලිස් සර්ජන් කෙනෙක්. ඉතින් පොලිස් සර්ජන් කෙනෙක් වුණාම රට වටේ යන්න වෙනවා වෙනත් වෙනත් පළාත්වලට. විජයරත්න වර්කාගොඩටත් මේක කරන්න වුණා. අන්තිම වෙනකොට විජයරත්න වර්කාගොඩ ඉස්කෝල 7කට ගිහිල්ලා තියෙනවා. සෙන්ට් ඇන්ස් කොලෙජ් කුරුණෑගලව අවුරුද්ද 9ක් හිටියා. අන්තිමට හිටියේ ආනන්ද කොලෙජ් කොළඹ. ගොඩක් ඇත්ලටික්ස් කරන්න ලැදියාවත් තිබිලා තියෙනවා. 5,000 meters, 800 meters. ඒ වුණාට සිංගිං සින්දුව කියන එක තමයි මෙයාගේ ඇඟේ තිබිලා තියෙන්නේ. එන අපි දන්නවා කොහොමද ඒක ඉවරුනේ කියලා. දැන් ලංකාවේ මෙහෙ තියෙන විස්තර ටිකක් බැලුවොත්, ලන්ච් පැකට් ෆ්‍රන්ඩ් රේස් එකක් තියෙනවා ඔස්ට්‍රේලියන් බුද්ධිස් විහාර කටුම්බාවලට ආධාර වශයෙන්. ජූනි 21 වෙනිදා එක තියෙන්නේ 11:00 ඉඳලා 2 වෙනකන්. Australian Buddhist Vihara Katoomba is the first Buddhist monastery established in Australia in 1972 within the World Heritage Blue Mountains National Park, making it a significant and historic site in Australia. As a result of severe weather events in recent years, the ground around its sacred Bodhi tree has destabilized and started to disintegrate and erode down the adjacent slope. Stabilization and retainment of the ground, therefore, by a structural retaining wall had to be done as soon as possible. All necessary structural engineering reports and approval have been obtained, and the work had to be started as a matter of urgency. This lunch packet drive is to raise much needed funds to assist repayment of the loans taken for this work. Iti meka bohoma pin siddha wena wadak Katoomba Bauddha Vihare wenuwen lunch packet order කරන්න පුළුවන්. online ගිහිල්ලා බැලුවාම ඔක්කොම නම්බර තියෙනවා. ඩොර 15යි පැකට් එකක්. හැබැයි ජූනි 15ට කලින් order කරන්න. එතකොට ඒගොල්ලන්ට වෙලාව තියෙනවා 21 වෙනිදා වෙනකොට හදලා දෙන්න. ඊළඟ එක තමයි තවත් තියෙනවා කැම ටේකවේ එකක්. ජූලි 5 වෙනිදා මාසයක් විතර තියෙනවා එකට. උදේ 11 ඉඳලා හවස 3 වෙනකන් සිංහලීස් කල්චරල් සෙන්ටෙකට ආධාර වශයෙන් ඒකටත් ඒකේ විස්තර ඔන්ලයින් ගිහිල්ලා හොයාගන්න පුළුවන්. දැන් රන් මේ ඉරාජ් සංගීත් වීරසූරිය සරි විජේසූරිය දෙන්නා අතරින් කරපු ලස්සන සිින්දුවක්. ඒ වගේම එපඩි සුහම් අමුසොම් අමු කියන්නේ ඉතින් බොහොම සංජීව ලෝන්ලියස්ගේ අමුතුම ක්‍රියේෂන් එකක්. අපි ඒකටත් අහලා බලමු. You are listening to Lung Confusion on a

0: Radio to 90.5 FM. That's Keeping Jazz Alive. Sundays from 12 noon until 2 p.m. Cheers for now.
1: Adriano Coluccio Funeral Services is an Australian-owned and operated funeral home providing dedicated, dignified, versatile and professional funeral services, assisting community members in their time of grief and loss, regardless of ethnicity and religion. Our commitment and compassion is dedicated to setting the highest standard in funeral professionalism and supporting families through what is the most difficult time of their lives. Located in Smithfield and Miranda, servicing all Sydney areas, Adriano Coluccio Funeral Services, always with you. 9604 9604. Station sponsor.
2: Alive 90.5.
3: Lung Confusion with Pammy.
4: Now on Alive 90.5 FM.
5: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. Me Lankawe Pathara tikak diha baluwoth dinamina pathare me sumani thiyenawa. Lankawe akunu සැරවැදීමක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් යලිත් කටුනායකට ආපු ගැන කතාවක්. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 11 වෙනිදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලාපිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අකුණු සැරවැදීමක් හේතුවෙන් යලිත් හදිසියේ ගොඩබැස්මට පියවරගෙන තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන පරිදි UL 606 දරණ එම ගුවන් යානයේ එක් එන්ජිමකට මෙලෙස අකුණු සැරවැදිලා තියෙනවා. ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක්ෂස නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය කටුනායක ගුවන් තොටුපළ වෙත යලි හරවාගෙන ගොඩබස්වා තිබෙන බවත් සඳහන් වෙනවා. මෙම සිදුවීම හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වෙලා තියෙන අතර අදාළ මගීන් පිරිස පසුව වෙනස් ගුවන් යානයක් මගින් මෙල්බර්න් නුවර බලාපිටත් කරයා බලා තියෙනවා. මෙම සිද්ධියෙන් මගියෙකුට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශයේ වැඩිදුරටත් තහවුරු කරලා තියෙනවා. ඒ අතරතුර වෙනත් නිවුස් එකක් බලනකොට ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට චීනයේ කුන්මින් නගරයෙන් තෑග්ගක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාව මේකක් දිනමින පත්තරේ තියෙන නිවුස් එකක් ප්‍රවෘත්තියක්. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම සඳහා වර්ග මීටර් 2000ක නොමිලේ ගබඩාගාර පහසුකම් සැපීමට චීනයේ කුන්මින් නගරයේ අවස්ථාව ලැබිලා තියෙනවා. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කුන්මින් නගරයේ අඩුකාරවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඉතින් අදත් වෙනද වගේම මාහා එක්වීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඊළඟ සතියෙත් Lung Confusion මගින් හමු වනතුරු ඔබ සැමට සුබ සතියක් වේවා. CT Fernando අඹරුක් සෙවනැල්ලේ followed by Desmond De Silva අඹදඹ නාරං ඔබ සැමට ආයුබෝවන් වාසනාවන්.